පාර ගාසා කට කට හර හර දිඨා රහව පාර බ්‍රහ්ම ආජෝනි සම්භව සර්වථාන කට බීඨා පයෝ පරාපත අමෘත නාම බාල බාල ප්‍රභ චරණීඨා සත් සංගත කීරේණ මුඛ ලාගී කීයේ සගල තීර්ථ මජනීඨා කහ නානක රංග චලූල පය හැ ਹਰ ਰੰਗ ਨਾਲ ਹੈ ਮਜੀਠਾ ਸਾਰੰਗ ਮਹੱਲਾ ਪੰਜਵਾਂ ਹਰ ਹਰ ਨਾਮ ਦਿਓ ਗੁਰ ਸਾਥੇ ਨਿਮਕ ਬਚਨ ਪ੍ਰਭ ਹੀ ਅਰੇ ਬਸਿਓ ਸਗ

ආහාරා කෞඛටයෝ පෞරාණදගායි අෂ්ටමාල කෞසක සංගලායි පුන ආයෝ හිඬෝල පංචනාර සංඝ අෂ්ට සොත්ත.